අදි තිමම් මෙෙන් ඒ උඩුගේ තන්තනුගා අඩුවහන් ඉශීන්ද තිබේකම් ගාවීමුයි. ފަހެ މިހާރު އެ އަޑު އަހަން އުޅޭ މީހަކަށް ފެންނަ ހުށީ ފާރަ ލައިގެންވާ ގިނެ ހިލޭކެއް

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කම් හුරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.

0: කොම්ම නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බාකුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවර. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: ඉරත් කර යන්න ප්‍රග්‍රම් ම හදිස් තු රහ හද තු හදි ව රහ ද ර තු ප්‍රග්‍රම් කරග ලාල ොට ශර ේක හදිය ස් වන හදිස්ගේ බයි බැතවග ශරහ අදම ස්ටෙක් ාර් කරම හ කන ගන බාබ ගෙන වා හදේස හදිස්ගේ ශරහ බලවද වී ොක් හම යාත් ාගේ ප්‍රග්‍රම් ද හ ශල අගන් ක කිය ස්තු හ ලබ ුණ ක් ම ලෝග හ රහම ර ර ද ර ම කිය ස්සලාම ලයි.

0: දීන හේලුම් තෙරිකං ඉතුරු කොද්දන නුවදිහමි ගාට්ස් දීනු ගයාඩු.
1: කීරිති රසූලා සොල්ලොල්ලාහු අලෛහි වසල්ලම දුනියදු එම්මෙ මතිවිරි සාහිබා
2: සොල්ලොල්ලාහු අලෛහි වසල්ලම.
3: بسم الله الرحمن الرحيم. الحمد لله والصلاة والسلام على رسول الله وبعد. كريتما نبي صلى الله عليه وسلم هنگرامك لشكر تيار قروا إروغا لشكر نسيح الدواء لشكر غوريها من نسيح الدواء حديث قروا فوا بس فلوتك آس فوا يباميهم එවස් අංහෙනකු කතුලුණු කරාටි එවස් මුස්කුලියකු කතුලුණු කරාටි අදි එවස් කුඩ කුජ්ජකු කතුලුණු කරාටි අදි මීගේ ඉතුරුමස් එකලෙක් ෆාන් නසෑහෙද්දවමුන් හදිස් කරවාවා වාබස් ෆ්ලෝග මානග අස්පවේ තිය බෑමිහුන් එවස් ගහෙන් නොකඩාටි කොම්මෙහෙන් කඩම් මජබූර් වෙගෙන උනේ එවස් ගහෙන් නොකඩාටි අදි අලකං කොන් ඔලේ තන්තනක් ගෙල්ලුණු දෙර් එකලෙක් ෆාන කී එම්මෙ හිප්පුලු තිරි ඕගාවෙරි مان نبي صلى الله عليه وسلم
0: الشيخ حسن توفيق

0: දීනී හේලුන් තෙරිකං ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: මෙහාරකඩින් හෙඳුණු තිහේච්චෙහි මේ දීනු කැටෝ

0: ආඩුවසවි මලායිකතුන් මි පෝග්‍රම් ප්‍රෝග්‍රම් ගාමි ගෙනස්තනී මතිවරවගෙන් වා මලායිකතුන් අදී මලකූතී ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමත් මි ෆොයි දිවහිබා තර්ජමා කොරපී ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුසත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිවාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවහි තර්ජමා ෆොතු ගාහිමිනේ ආයත්තකා හදීස් ද විදාල් වෙදෙවි අල්කාරී ෆිරාක් මොහමද් ෆුල්
1: Subhanallah.
2: Malaikatu. Me nuwadiya megahertz. Deenuge adu.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: ගඩින් තිංගටි 40 මිනිට්ටු මේ දීනු ගැටු

අඩුසවි මලායිකතුන් මි පොග්‍රම් ප්‍රග්‍රම් ගාමි ගෙනස්තනී මතිවර වෙගෙන්වා මලායිකතුන් අදී මලකූතී ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමත් මි ෆොයි දිවහිබා තර්ජමා කොරපී ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස්සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිවාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවහි තර්ජමා ফতকাহিমিনে আয়তকা হাদিস দবিদার বেদেবি আলকারি ফিরাক মোহাম্মদ ফু

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

ඉන් එහෙම් වෙජ්ජනම හම කෂවරුන් තිමම් වාහුෂී ෆාලු වෙගෙන්වා මගුෆරෙදු මෙග්ගාකං කෂවර ඉන්නේ ආමන්තු බෙරබ්බිකුම් ෆස්මවුන් හම කෂවරුන් තිමං තියබෑ මීහුන්ගේ වෙරි රස්කලාංගයන් ඊමාම් වෙජ්ජයිීමේ ෆහෙ තියබෑ මීහුන් තිමන්ගේ බස් අහාශේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන් නටකා තිමන් රස්කලාංගේ හද්දවා දෙවීමේ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම එවරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහේ එහිඳු එවරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා එවරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ.

එවරෙන් බුනෙතෙ තියබෑමීහුන්නේ තෙදුබුණා බයකුකමුගා වානම තියබුණා අසාබුගෙ වාදු අන්නානී කොන් ඉරකුන් හෙයෙ මායන්තුරුන ඉල්ලා සයිහතවාහිදතතහුදුහුම් වහුම් යහිස්සිමූන්. බිරුවරි එම්මෙ අඩකම් මෙනුවී එවරෙන් ඉන්තිසාරෙන් නුකුරෙතෙ එවරෙන් එකකු අනෙකකා දෙකොළුවෙරි වේවෙ තිබ්බා එ අඩු අයිස් එවරෙන් ගෙන්දානෙතෙ. فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون. فهي إهندو إبس وصية كراكا إورنكا كلدان نوانت أدي إورنج أهل ورنج غاتكا إورن إمبري نمي أنانيمي.

0: ගඩින් හැක්ගඩි අශාරය මේ විශානමාත් වගත.
1: අල්ලාහු අක්බර්. අල්ලාහු අක්බර්.

0: ފަހެ އެދުވަހުން އެމީހެއްގެ ފާފަޔާ މެދު އިންސިއަކާ އަދި ޖިންނިއަކާ ވެސް ސުވާލެއް ނުކުރައްވާނެތެ؟ އެހެނީ އެދުވަހުން އެއުރެން ފާހަގަވެ އެނގޭނެތެ؟
1: فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
0: ඒ ජින්නීනායි ඉන්සීනේව ފަහෙ තිය දෙබෑ මීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රැස්කලාන්ගේ නිර්මැත්තකුගෙ තෙරෙයින් කොංකොන් නිර්මතකං හෙජෙ
1: يعرف المجرمون بسيماهم فيؤخذ بالنواصي والأقدام
0: إدوهم كوفرين إورينج فاهاگين إنگيني فه نگاندو تكاي فاتلا تكوغا هيپواگين إورين گندوانته
1: فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
0: ඒ ජින්නීනායි ඉන්සීනේව ފަހެ තිය දෙබෑ මීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රැස්කලාන්ගේ නිර්මැත්තකුගෙ තෙරෙයින් කොංකොං නිර්මතකං හෙයෙ
1: هذه جهنم التي يكذب بها المجرمون
0: مي كوفرين دوغوكون اولونو نركاي
1: يطوفون بينها وبين حميم آن
0: اي نركاغي اليفاناي ادي كيكي كيكي هن هونو فينا ديميدوغا එවුරෙන් හිඟ හිඟා තිබේ නෙතෙ.
1: فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
0: ඒ ජින්නීනායි ඉන්සීනේව ފަހެ තිය දෙබෑ මීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රැස්කලාන්ගේ නිර්මැත්තකුගෙ තෙරෙයින් කොංකොං නිර්මතකං හෙයේ.

0: කලිය සාරා පිරිහෙන් දරියකු විහෙනම කලිය තිය ගෝදා එක්කවන්ත රස්කදාංගය මුර්බාන් කුරබට්ටක දරකච්ච නොදානන්ත
1: ඉබ්‍රාහීම් ගෙපානම් යදවනි මීගෙ පස්තල සහරු කුරින් එකලේ ගෙපානම් බබ ආදර විදාලි බස්පුත තකරාර ප්‍රබංජි වඩාගෙන මියද එකලේ ගෙපානම් මෑන් බෝ ඉස්මායිල් ගෙපාන කුර්බාන් කුරුම් මඟමුරු කුරබෑ තිමකලේගපාන ඉරාත කුරුබියා ඉම්තිහාන කිතිර වඩාගෙනවා මිදුනිය මතීගා මිම්බර කුරබ්බා පවා හොරිහාතම පුරියම් විජ්ජම දාලි එකලාග න්‍යාමෙත්තග ශුකුරු කුරාන වරං හලුයි ගතිගා ඉස්මායිල් ගෙපාන එකලේ ගෙපාන ගබ්බා හුලාරිහා බලියකා වාගන හිප්පවාගි ඉම්බරි වඩාගෙන අදි බප්පා හුලාග ඉංගෝම් ෆිටගෙන
2: نبی بے کلنگ ہوفن فلا کیوس اللہ گے وحی گے بس فلے ابراہیم علیہ السلام اکلے فان فن وڈا گن نے ہوفن فلا اگ گوا گت گم تین اکلے فان گے لو بھی فلوا دری کلوں اسماعیل قربان کرو مٹ کا وڈا گن نو ساد احر فل فری فاوا اسماعیل وس اکلے فان گے بپا فل گے فاہ پلوں وڈا گن نو اے وگت ابلیس اے دے بفا کلوں گے ہپل وسواس ود دے تو مسک کوئی ابراہیم علیہ السلام کے دبے فاکلم وس اے بے فلنا درت دیوما ویدالوی ایلان تلووا ابلیس فسوالے بھی دبے فاکلم کے اریہم ابلیس ہن ناکامیاب وم ہاجر کے ہپل خراب کلے وے تو اکمنا کے اریہم ابلیس تیا
3: اڑگنڈ کلے فانو کے درکلوں فاپلوں وڈان نہ وتنگ بفنے ایم بیا دیولونی نا کتلنتا
4: ابراہیم کے فانو ویدالوی ಅಬ್ಬೋಹುಗೆ ದುಶ್ಮನ ತಿಮ್ಮಂಕಲೆಗೆ ಪಾನ ದುರದ್ದೆ ಅಬ್ಬೋಹು ಅಮರು ಕುಳ ದೆಕುಳ ಕಲೆ ವಸ್ವಾಸ್ ದೆನೀತ ಅಬ್ಬೋಹು ತಿಮ್ಮಂಕಲೆಗೆ ಪಾನ ತೆದುಮಗವಣಿ ದಕವಾ ತಿಮ್ಮಂಕಲೆಗೆ ಪಾನ ದುರದ್ದೆ ನಾ ಅಬ್ಬೋ ಗಂಧಿ ವಿದಾಳು ಅಬ್ಬೋಹು ಅಮರು ಕುರಬೇಕಂತ ಕೊರಬ್ಬಾನ
3: ಹಾ

0: ඉබ්‍රාහිම් කෆාන ෆෙනිවඩාගෙන් මේ කම්බලියකි එකලේෆාන පර්බද මැච්ච බාබලියකුන් කම්බලිය আদি මලයාකට එකලේෆාන දෙන්නේවි මේ ඉස්මායිලු කෆාන ෆිඩියෝ කම බයන බෝව එකලේෆාන ෆිඩියෝ කම ගා මේ මැච්චේ කුර්බාන් දෙබ්බේ
1: මේ කුජය වුණනි තෙදෙත් සලාම අල්ලා
2: ආ අබ්බා ඛලීල් විදාරවනි මෙවගුතු මිතනන් ආස් මේ කම ගා බාවරිවේ කා කොම්මෙ මීහකවස් මේ කුර්බාන දිනුම
1: ජුරුම් වං හැගේ මෙහුන් අතු වෙජේ නම එයින් එම්මෙන පුදේනක
2: කිතම බයකය සෙම කුඩුන රහදක් කාලි වෙන්නේ නන්දෝ
3: කීවත එන ඇති කියන්නේ සලාමුල් බාහිය එන කියන්නේ ඉස්ලාමෝ ඉන්
1: සාහිබ් කමන එනේ විදාලාඩි වෙන්නේ සලාමුල් බාහි
2: සුදාමයිල් මේ කන්නාණින් කියාගොයි আদি সালাম আল্লাহ এই জুরহমা আমালিগুন কি আগো তাকি
1: জুরহম বং হে গে মেহুম মেয়ং আই ইসমে গুতগা হেরি জুয়াং আমরুবুল মুলাদ

0: දැන් මේදක ෆිලාරෝග ගෙනස් දෙවුණු බයේ හොඳගූ බස්ත කියා දෙන
1: අවායිල් අවායිල්
2: සුරතමකොළු නොවත කුරිකෝ
1: ජනාහ ජනාහ
2: ෆිය නොවත ෆැයි
1: අහ්ලාම් අහ්ලාම්
2: වෆෙන්
1: අවලාත් අවලාත්
2: ගුණන්ත නොවත බෑත